0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: අල්ගොන් මෙන්ගේ ප්‍රවාම්තන් හමජීෆාව අගතුන් දෙන් ඉවිවඩන් වානි කීරිත කුරුවන් කියවුන් මියදු ඉවිවඩන් වානි සූරතුල් අන්ආම් හයිද්ධිය වන ආයතුන් ෆෂාගෙන් ඒ සූරතුගේ නොවදී හතරවන ආයතුගේ නියලා

ඒනා දෙන්නවි කලේග පානුතිය වඩාගති හෙක්කකායගෙන් කම්ගා වානම අධි තෙදවරින්ගේ තෙරෙන් කලේග පානු වානම පහැ ඒ හෙක්කෙන්නිකං ගෙන්නවා බල්ලවාශේ.

තිමම්මෙන්ගේ ගාත කලේග ෆාන් වඩෑගතුමගේ කුරින්නායි. තිමම්මෙන්ගේ ගාත කලේග ෆාන් වඩෑගතුමගේ ෆහුම් වෙස්. තිමම් මෙන්නම් උඳගූ ලිබෙමුන්දේ. එකලේග ෆාන් විදාළුවේ තියබෑමිහුන්ගේ වෙරි රැස් කලාන්ගේ තියබෑමිහුන්ගේ අදාවෑ තෙරිය හලා කුරව්වා. තියබෑමිහුන් බිමුගා වෙරි කුරව්වාෆා හුට්ට. දෙෙන් තියබෑමිහුන් අමල් කුරණී කිහිනකුන්කං එකලාගේ බල්ලවා ොඩිගින්වානිතේ.

හම කශවරුන් එ ගොතෙක්ග මතීගා එවරෙන් තිබි ගොතකි හලාකවේ වූගින් දානය ගොතකෙ අදි එවරෙන් කොන් උළුණු අමල්ත බාතලුවගෙන් වේ.

0: මේ යම හීවනි එවස් රිස්කෙන් නොනග එවස් නොරකලකා කුරිමත් නොදා ඔයගොත කංකම් බෙහෙට්ටොමකි ඒ දැන් අවගම මෙ කිය එකල කොම්ෆෝට් සෝන් එයතො එම රක්කාතරි ගොතේ එම රඟලු ගොතේ එයි
1: එන්නම දුනියේ දැන් ගවත බලාරෝ මේ එම බොඩුන් රොකකම් මෙවන එයත
0: ආකංකන් තජරිබානකො රිස්ක නොනගාති වෙජ්ජනම අවගම මෙ කිය ඊජාදි කුරියරුන් හුට්ටි තිමා නොත තිමාගේ වියෆාරි එතනෙග්ග මඩු ජෙහෙ එනකම මේ වනි අදත මඩු ජෙහෙන
1: මඩු ජෙහෙන එන්න තෝන හුරුකත හුන්නා නිත
0: අවදිස් කං කොරමුන් දා ගොත එක් ගොත කොල්ල කොල්ල තිබේ නිත අදත බදලෙ ගෙන්නා කන් නොකෙර බදල් ගෙනමුගේ හිවරෙන්නේ බදලා කුරිමතිලුමුගේ හිවරෙන් වෙස් නේ
1: ආද
0: මුනි මිතනි දැන් රමීස හම හලුවි කමයි කීක පතලුව මොන්න
1: බදල් මෙන්දනේ අලුමෙන් ජෙහෙන එකන්ත තක යකේ කොරියද්දා විපාරිතරේ වස් වන්නං ආගෙග් වස් හොදම් මේ ඊයේ මම මොකබෝලේ කම නෝත ඔෆෙද්දේ මාදම බේරන චක නොවැදන එක තවලම කැසට් රෝල් ගෙන්ගුළු හඳා බොරන නොත
0: ආද කැසට් රෝල් අවර්මන් කියා ස්පූල් ටේප්
1: ආද
0: මේ අවගොන් මේ වසිෆය වයින් ෆෝ හොංගයි එත මිනි ඩිස්ක කියා
1: ඉච්චි මිනි ඩිස්ක එනස් මර්දි
0: කොබත ෆ්ලොපි ඩිස්ක මින් එවෙස් එච්ච මිහරකො නේ දොත
1: හම
0: අවගොන් මෙන්ගේ හයාතුක මිහුරිහා කම ෆෙනි ඒ බදල් වෙගෙන් ගොස් මිහාර මොලින් එහෙන් ආවසී දෙත්තහක අවුන් මෙන්ගේ මේ ලයිබ්‍රරි තහොග මිහාර හුරි ඒ බැක් කහල මේ ඕඩියෝ වීඩියෝ එච්චි ලේ කොල්ලාන ලේ කොල්ලාන වසීලත වෙස් දුනියක ගවමක්කුම් වෙස් නොදිවිගෙන් මියෝලෙ වර දති හාලුග එහා වර ටෙක්නෝජීස් මිතනි පාතල්ලොම
1: අවුන්මන් එදුහම් යන කෙසටරල පට තේන අදස් තිබෙන් හෙන් දැගම අවුමත හුස්ේ දැන් බේරුන් නොදි දෙන් හදාන වෙබ්බඩු තිබ
0: කෙසටරල් උපෙද කොම්පුනිත විස් රිහකම සිංගජ දත්වා දකවා විදාලවා ගොතු කොම්මෙස් වරගේ රිස්කෙන් නගාගෙන් කුරියද්දා මසකයි කොරුමු කාමියාබූමුගේ ෆුරුසත් බොඩිමි එවස් රිස්කෙන් නොනගා බදල්වාන් දෙකොළ හෙදුමකී සතයක් පසෙන්ට් නාකාමියා බීයා කුරිමත් ලාංජි හේන
1: හමකනිදත්
0: දැන් මිකාහල වර රඟලු මිසාල්ත විස් එබ හුරි ඉගත මිසාලක අවගොන්මෙන් හේලාගෙන් සමානුග නොකයා දෙන් කොඩෙක් හසකොන් කොඩෙක් එනත කොඩක් රාජ්‍යගස් ෆොටෝනගා ෆොටෝ සාෆ් කො දෙතන විස්සුරි
1: දොත්තරේ
0: කොඩක් මේ නොකයා මේ දුනියේග මශ්ෂූර් බ්‍රේන්ඩ් තන් ඉගේත මශ්ෂූර් කුම්ෆුනිත කොබැත මිහාරු කියා හිසාබෙගත එ කුම්ෆුනිත මිහාරු බදල්වා නොකෙරුණි බදල්වා රිස්ක නග නොකෙරුණි තිබිගොත තිබි එද මෙවී ගොතකි පහතජ්ජෙහි එහෙම මීහු කුරියරාගෙන් දියයි එහෙන් උෆෙද්දුන් තන් අයි ආතජරි බාතන් අයි එම වියෆාරීග වරබ්බොඩු ගෙල්ලුම කහගේ ගතුක කුරිමත්ලාන් ජෙහුණිය කොම්ෆනත කරත දැම් ෆෙස්පෝග අමිල තජරිබය බලාෑරුග මේ සක් බාවගේ මි විදාල්වී විදාළුව ගත අමිල්ල වෙස් බේනු කුර මියසු ෆෙස්බුක් ෆෙෂනු රයි එකඩමික් නෙටෝකගේ ගොතුකොෙන් එච්චේ නමස් දුනියගේ මොබයිල් ෆෝන තක බදල්වාන් දුනිය මොබයිල් ෆෝන බදල්වාන් ෆෙෂමු දක්ක බාග වර වඩ තිරිස්කු නැන්ගෙවි මේ ඉන්ස්ටග්‍රාම වට්සප් බොඩු අවුග ගණ මිනට ඕක්තෙදරයක් ගුලාාද ගොත මොලි කුම්ෆුනි මොබයිල් ෆස්ට් කුම්ෆුඥක බදල්වි
1: නති කුම්ෆුන ගන මෙටාය බදවල් කොෆ් මෙටා මෙහමති ඒ බොඩති ඉන්ස්ටගම අන ඉන්වස්ටමට කොරම් පරාව
0: දාද
1: ඒ දල්තක මෙන්න
0: කාමයා බහෝද මට්ටක්කා රිස්කු නගන් කෙරන් එපච්චිහේ එරිස්කු නගන් නොකරමකි වරබ්බොඩු හිරාහෙ
1: ආද
0: යන්න එහෙමීම කාමියබී හෝදයනි බිනු පහන එළුමක් පහ රේවුන් තෙරිකමයක් රිස්කු නගාගේ බදල්වා දුනියයක් අමිල්ලය පතල්වා කෙරිග ඒ මෝදව අධිබා අල්ගුණම දත්තර ෆශාන කඩු දොතර පතුරුගේ සලාමත අරක්කා තරිකමට්ටකා මිහාරබ්වර බොඩ සමාල්කන් දේජයේ කන්දතයකිකු බෑය පියසම අයි නොට් කරවෙන් තින තින කතර සුමෙන් හය සුමෙන් හැකුම් විශන නොට් කරවේ
1: එම මහස ල මෝසම ගම පහමුදුම හොදමටක මෝස්ම බෙහ ගොම ඉධරම දර්වෙච්ච බලාගන්න
2: මෝසුම්

0: පොළුබරුකොයි හාද රීති රෑවරකේ මියදති කියනි.
1: අහා දොංකොයා, මිසාබං අන්නක් කියනගෙකුණි.
0: මා දුරන් අඩුවිවේ හොළුබාරුකොයි රෑවරු කියාඩු. අඩුවන්න දිමා ෆාහගකොක්ගෙන් අහර මිසාබ මියයි. කීවවෙත මියදු මශන් අංගාවෙස් නුලා වලවදගෙන් තිවුලෙනි.
1: මියදු අයි අමුදකුම් බල බන්නාක බසිනෝ. අලිබෙයියා ගියන් අවමුග වල වදලි. අමාබොන ෆිගෝති රුත්ත දොරුග කාශහුරුතුව බල්ලන් අන්නන් ඔලේ වාහක. අමා බලිවවලේති හිතන්ගෙරි මිසාබං ආදෙවුණීම මිදිම වලුගොහරෙ රුත්ත දොර බදදානීය.
0: හොළුබාර කොයි ඇඟේත කොයි රෑවර කියාඩු අහන් දොංගෑසගේ සකීනායා ගමරියතුව සෙබහුරි මිතා හේලි ෆශුග අඩුවහන්.
1: ඒ වර භාරත මට රෑවරම කියවුණි.
0: හොළුබාර කොය හිතුම් වර මඩුන්ත රෑවරති කියනි. දෙංකි තම්ම මඩුන් කියස් මිරශුවන් හෙකුදින් තත් ති අඩුවහන් අන්නාන්. බඳි කිවුමා රෑවරා ෆරිහි කිවුමන් අහරෙන්න්නකං හියෙන්න්නුවේ මුලි උතුරුගා වෙස් වකි තියවුරෙන් කුලදාන මිහකු හුන්නාන හෙෙන. රෑවර ෆරිස්ස රඟල ෆරිතය ෆතිහුරි.
1: එයි මගේ මාම පරාත් පස්සෙ පවරි කමේ. දොංකයකී කොරන් අහරෙන් හොදන් තියයි කමකුත.
0: බර බොඩු කමකු. එකනි නුවවර කමෙක්ග හිතරි කමෙන් හෝදාලම් වගේ.
1: කිහාවරගෙ කමෙන් අනෙක්කා.
0: අමාබුණ ෆිගෝති වලු දිය හික්ක. ම එකෙන්ජන් නුවා නැති මශන් එහිතෙරි කමෙත් දේතෝ. මෛරේනම් වල හොළුබාරුකොයි මශ ෆෙන්නගා දෙෙන් හුරෙදි.
1: තිකම් වෙදාන ග හැමිම තිකම උලම එකම කොපි කාරිකොලු ගියල් ලාා දෙවේඩි.
0: කාශිත කීලි ජහලා ගොජ්ජහල ඒරුම් මව සිෆෑ දේන.
1: කොබ කොබ මගෙන වලි මියොති.
2: දරිෆුලා කොන්තාකු තිවුලෙනි වලක්කො සෑස් කොන්තාක දියයි හාද වරක දරිෆුළු හෝදෑෆීමේ.
1: දොංකොය බොනගෙන් එගේ වලු දිය හික්කන් දියයි. මම්ම කිකොරා ශෝහරෙන් හෝදී.
2: දරිෆුළු ගාතු වර බොඩුවාහකෙ දක්නම් වගෙන් දරිෆුළන් එගෙන්ජහේ කමෙවීම. දරිෆුලා මම්ම මියතු මි දක්කන් උලේ වාහකයකි මීන් දුවහකු එවස් මීහිගේ ගාතුක බුණි වාහකෙන් නූ. අදි දරිෆුළුවෙස් එකකු ගාතුකවෙස් මිවාහක දක්කෑගෙන් නවාන්.
1: කුම්භාහකෙත්ත මම්මා තිහා සිරරුන් දක්කන් තිවුලනි කොන්කමෙක්ගේ වාහකයි.
2: මීගේ එතන් අහරෙක්ගෙ කුරීගෙ කමේ. මියදු මිගවමුගෙ තක්තුගෑ ඉන්නෙවි රස්කිෆානු. ඒරු එයි රස්කම්ගෙ ශරෆ් ලිබ්වඩෑනුගෙන් අහර්මෙන් පද ආදායගෙ මීහෙක් ගොතුග උළුවි දුවස්වරු.
1: රදුන්නා මම් මෙයාදමෙදු කිත්තවී.
2: එමනික් ානු ඒරු ආතයක මිහි ගුතුග ඔලු විදුවස්වරු. දරිපුළුගෙ බප්පගෙ ඇතුන් දෙකොට්ටේ බොලිගෙන් දෙවි. දරඥ ඒකමකු සමාම් බදලුවේ එමනික් ාන රස්කන්දි පඩෑගෙන්නේ ෆහමු වෙස්. එහක්ගු අතයි නොකුරපා. අදිවෙස් එ දෙකොට්ටේ බොලි අහරමෙන්න්න කන් නොලිබේ.
1: කීකේ දෙකොට්ටේ බොලි මුලි ගෞමුගේ වැරියකන් හුණුේ බේපලකු අහර්මෙන්ගේ හක්ගෙන් නුද හිපාට්ටයගෙන් හොන්න වනි. මම්මා දෙන් කීව මිහතනන් එවාහක නොබන සිරුකොක්ගැති හුරි.
2: සිරුකුරී එයි මියදු රැස්ගිපාටම් වීති. මම්ම මෙවාහක මියදු දරිෆුළම් මි කියාදනී දරිෆුළවෙස් මේ අයිලාගේ කන්තත්තන් එඟෙන් ජයනැති. මී එවස් මිහිගේ ගාතුක දක්කා කහල බාහක එන්නූ. දරිෆුළා මම්ම වෞදුවේ මිවාහක මිහිසාබුම් වඩුලානංකම.
1: නූම් මම්මා තිහෙන්න නොවානෙ. ඇයි අහර්මෙන්ගේ හක්ගේ. අහර්මෙන් පද නිකමතින්න දෙකොට්ටේ බොයියකි කිහා බොඩු එච්චක මම්මේ වෙසිංගේනු. රස්කිෆානකස් ආදෑග මිහකස් අනකගේ හක්ගකන් අරයාගතුමුග හුද්දෙන් ඉස්ලාම් දිනකු නොවේ.
2: දරිෆුළා මොය වීත කාකා තීතිකුළු වනේ. ඒ මිගොම්ගේ රස්කිෆානේ අහර්මෙන් කහල ෆගීරුන්නන් එපත බේෆුල්න්න දෙකුලන් එච්චකෙ බුණෙවේ නැත. ආරමිංග ෆුරාණවස් නොරක්කලන් හුසේඩි දානේ.
1: මම්මා ඉන්සාපුගෙ කුරිමතීග එම්මෙන් නකිවි සමහම බයි. අහර මිහාර මිදනි ෆණඩි අරුගය. ෆණඩියාරු අරිහ ගොස් අර රදුන්ගේ මච්ච දවවා කුරාණම් එ දෙකොට්ට එබොදි අහර හෝදාන.
2: දරිෆ්ලා දරිෆ්ලා මඩුකොබ් බල පොමගේ බස්සාහ බල ෆණඩියාරුගේ දියුමකි කුඩේ කුඩේ එකමෙන් නූනේ. එ දෙකොට්ටේ බොලීග බදලක අහර්මෙන්න්න හුරි හච්චි ගෙල්ලිතානේ දරිෆ්ලා.
1: මම්මා කම්බොඩුනුවේ හක්ගොති අහර්මෙන් ගතුක අල්ලාහගේ ශරියතුගේ කුරිමතීග රස්කිෆානුස් ජෙහෙනි ඉස්තශච්චහන්. ahar midani fandi aruge ahar wenge hag hoda assalamu alaikum fandi ar manik fan agun mi insaf hoda
3: wa alaikum salam koba konshako en wegen ti ai holbar ko ge shako ai ki koba
1: manik fan alagunuge member fan na ki mirasu ge

0: කලෝ යවගූබා හාදහා අරාමුග ජස්සා ලෑගෙන් තයෝති
1: මියොන් රීසි හඳුවරුග මි ජෙහේ එන්න ලැවෑග මිහින් ඔන්නම්වීම හාද හිතන් හම ජහුන්ලිවේ
0: බල හඳුවරු කිතෙන් මෙ රීති වියස් ජෙහේවෑ කිතෙන් මෙන්න ලවියස් හිං හම ජස්සාලෑගෙන් තිබෙවේ කන්න එතෙන්නු
1: යෝවනක්කා
0: මිහාරුමි ජෙහිගෙන් උලේ මුසීබාතක සවබුන් තිබෙවෙන්නෙ තීයේ වීනු වියන්නේගේ ෆඩියාරුන්න මිලිබේ අදබුතාකුන් ෆඩියාරුකම හවාලුවාන මීහකුණේ
1: ෆියයි හම තෙදේ මූලි ගවම්බුග සරියත්තන් එහෙරි ගුලජෙහි හුට්ටිෆ මීහුන්ගේ හක්ගුතන් නිගුලාගනැවි ඉන්සාෆෙන් නොතිබි රජිතුන් තිබී හාලුග කෑවනිත

ඒනා දෙන්නවි කලේගෆානුතිය වඩාගති හෙක්කකායගෙන් කම්ගා වානම අධි තෙදවරින්ගේ තෙරෙන් කලේගෆානු වානම පහැ ඒ හෙක්කෙන්නිකං ගෙන්නවා බල්ලවාශේ.

ගාත කලේගෆාන් වඩාගතුමගේ කුරින්නායි තිමම්මෙන්ගේ ගාත කලේගෆාන් වඩාගතුමගේ ෆහුම් වෙස් තිමම් මෙන්නම් උඳගූ ලිබෙමුන්දේ එකලේගෆාන් විදාළුවේ තියබෑ මිහුන්ගේ වෙරි රැස් කලාන්ගේ තියබෑ මිහුන්ගේ අදාවෑ තෙරියා හලා කුරව්වා තියබෑ මිහුන් බිමුගා වෙරි කුරව්වාෆා හුට්ටෙ දෙන් තියබෑ මිහුන් අමල් කුරණී කිහිනකුන්කං එකලාන්ගේ බල්ලවා ොඩිගින්වානෙතේ.

දෙන් තිමන රස් කලාගේ එවරෙන්ග කිබෙන් බදලු හිප්පවීම අධි කණඩුගේ තෙරය එවරෙන් කරව කුරවීම ඒ තිමන රස් කලාගේ ආයත්තෙන් එවරෙන් දෝකෝ ඒ ආයත්තකාමද වාෆිල් වී බයවකම් ගා වී කමට්ටකේ.

0: හම මේ රත්තකක්වෙස් හම මීහුන්න ප්‍රියෝරිටිය එබ දෙවේ කුරදු ෘෂී හිංගා කෝහෙක්ග මාලේග මීහකු බෑරිවකෙන් මීහායන් අන්නනි ප්‍රියෝරිති ලිස්ට බලාර එම පහතුක එහෙම මිහාරු මී අන්න මහු දාලුව තොළුග දාලු බණ්ඩිදූ ගෙබදේ කුරි ඔක්ටෝබර් මහුගේ තෙරේග හම මී වොලි බොල රෙෆ්‍රීන් කෝහෙ හම එගොත බල්මන්ගේ මී බෙඩ්මින්ටන් කෝහෙ මිහාර බදේ ශවියන මිලන්දූග ඒ බෙඩ්මින්ටන් අම්පේරුන් තම්රීන් කුරුමගේ කෝහෙ මාලේග මියගු තෙබ කුරියද හේන් බෝල රෙෆ්‍රීන් තම්රීන් කුරුමගේ කෝහෙ මිගොත වව් ෆෙලිදූ ගෙබදේ මිහාර ෆුට්බෝල ෆුට්සල් රෙෆ්‍රීන් තම්රීන් කුරුමගේ කෝහෙ හේන් බෝල කෝචින් කෝහෙ මී ඉහද්දු හොනි මිජ්ජ අඩ්ඩු සිටීග මී දෙම ඇසිල් පහක් කුරි ගොත මේ අංහෙනුන් හාසකො ටෙක්නෝජිග දාර අංහෙනු බාරය කුරුම්ගේ කෝස් තැ කුරෙද දෙ වානු හිමනයහෙන් මි දෙන්නෙ කුළිවර හාසකම වෙද්ජය මරමහම මේ කොම්ම අතෝලකවවෙස් මුලි අහරු නිමේරු කුළිවරුගේ දායරතකො හම මේ කෝචින් කෝස්ත නොත රෙෆ්‍රීන් හම්රින් කුරුම්ගේ කෝස්ත මිහාරුස් කුරියන් එබ ගෙන්ද දෙැන් කුරියන් වෙත්තාගවෙස් මීති ඉතුර ෆුලා කුරුමට්ටක අරමෙන් එබ මී මසෙක්කෙක් කුරන් අතොළු තකුග තිබ්බවා අරුවන්මන්ගේ රිපෙසන්ටේටිව්ස් මෙදුවෙරිකෝ ඒ රර්රශුග නොතේ අතුළු තකුග මී හුරි මී එම මක්බූ කුළිවර ත මිසාලක තිදෙන්න විහම වොලී බෝලය වෙද්ජියයාමුන්ගේ වොලී බෝලෑගේ බ්‍රෙෆ්‍රීම් බේනුම්වා එම බොඩ බේනුම්වා හිසාබ තකවා එකහල මී කෝස්ත කුරිය ගෙන්දියු මාරුමෙන් හම වර බොඩ මෙවහාරු හම මශවරා කුරේ මසෙක්කෙන් එබ දේ කුරිය එහෙම හම කුරියෙන් වෙත්තාග මී මිහාරු මිකුරා මසක්කතවර ඉතුරැගේ මිදි අහරවර මිහාරු මියහරු මිදි අහරු අරමෙන් කුරිය ගෙන්දෙ කෝහු ගැදවර ඉතුරක් කෝස්ත මිහාරවමෙන් හිංගිච්ච අතොළ තකුග එහෙම අන්න අහරු හම මියද ඉතුරුවානක මරුන් බලනී දෙ හම උම්මිද කුරණි මී ති හිසාබවෙස් හම බේනුම් වා කුළිවරුගේ මිකංකමුගේ හම කෝස්ත හම කුරිය ගෙන්දෙවේනකම කොන් හිසාබකොන්තු අනෙක අරුන් හම අහලා හිවේ කීකත ස්පෙසිෆිකලි මිහාරු කෝස්ත හිංගාර එල් රෂෙක්ග රිපීටුකෝ කෝස්ත කුරිය නුදාගොතක මේ කුරින් කුඩහුව දූග කුරිය ගෙන්දිය මිහාරු මිදිය බණ්ඩිදුව දාලො තොළ බලාර එහෙම අන්නහරු කොමෙස් එහෙන් රෂෙක්ග ඔන්නානි දාලු අතොළුගේ මේ රත්තක බලාර එහෙම්වීම හම මී හාලිෆ් භාරශුකවෙස් හම අන්නහරු හම කෝහෙන් ඔතුමගේ ෆුරසත් හම ඔවිධානය හම දන්නා හෙන් ඔති හම කොළුග හම හුරි කවන්සිලා ගුලිගෙන් ඒ කවන්සිලුම් වර බොඩම් මිකහල කංකමු ගවර්මෙන්න්ගේ බාදෙ වරක් ගෙන කවන්සිල් තකුන් රික්වෙස්ට හෙම තිකොළුගවෙ සම කවන්සිලුම් මිසාලක හම වොලි බෝලෑග වරක් ගෙන ශෞගුරිය අරඇතන් ඔබ තිබේ වොලි බෝල රෙෆ්‍රී කෝහෙ හිංගුම රික්වෙස්ට හම සියමයෙන් හමෙන් හම වර බොඩන් ඉජාබදී එකම හම කොන්සිල කුරාණගේද
1: හසන් දරින් ඉතුරු සුවාලම් බෙත්තු
2: දැන් මේ අලුගන මේ එතෙන්දෝ මේ දුවානු නම් මෙයා මේ මීඩියා ෆාරගස් වෝල්ඩ් කප් බලන් අලුගන මේ මොන හාලි වර ලතිකොන් දිමාවි දැන් ප්‍රොජෙක්ටර් ඉන්න ෆොටෝ වයගෙන් හවාලි වඩ මිය කුඩිටකින් එහෙන් දැන් කොස මෙයා රෝ එක උජිතබය වීම එතන ගතිමකින් ඇති මෙන්න මිදෙවනි ගේතරේක බල ගේතරේක එකේ ගේතරේක අනෙක් බය කුණු දාන්න දැන් ගේතරේක බල මේ මෙහෙති ඒකේ ධාතුක කමකුණු දෙ මෙයා රෝ එහෙන් මේම එකහල කොම්මස් කාර කමක වෙති බේපුළු විශ්තාව මිසයක රරුගේ කොම්මස් එස්සර හද ගති බේපුළුගේ බාරුගේ දරුන් අලගොඩ මෙන්නහ රංගලන් ඒ බෙලේන කහල හිටමතෙන් අහමදසා දෙවියන් අලගොඩ මෙන්න වරන් උපාවන වර සුක්‍රේ වර දෙ වර ෆෝර් වේ තුරේ එම්මෙන් එක්කන් එතන ගති බීම එක වර මජාදෙන් ඒ කහල
0: හම මේ වෝල්ඩ් කප් දැන් වෝල්ඩ් කප් යුරෝ මේ අරුමගේ දිවහින්න වර ගුලි ෆෝන් එච්චේ මරුමෙන් හම වර ಜಾති කමෙක් ගොතුක මේ කම් මේ ඔන්න නෙහන්නත දැන් ආයිදි කමෙක් ගොතුක මේ ඔන්න නෙහෙම මේ මිදී ආහාරු නුත මේ මී ආහාර මේ ගිදී වෝල්ඩ් කප් ග අරුමෙන් හම වර ගිනා හම තිකහද රික්වෙස්ට් තන් ආ එහෙම මේ වාගොත කි වකි බයකක් කොත් දීප වකි බයක නොකොත් දිනුම කි එම් මේ රඟලු ගොත වෙස් නොවන එහෙම මේ කුරියන් ඔය තාග හම තිකමන් ස්පෙસિෆිකලි දැන් දෙන් ඔන්න නෙම අවහ යුරෝ දෙත්ත එහෙම ගොඩු කමක එහෙම යුරෝ මොබා හම දම් වාර තිකංකම හල්ලු හෝදමා ගුලේ ගොතු නොත හල්ලු හෝද දින හම කවන්සිල් තක ගුලි හම රංගලු ඉදිසාම හම ජස්සත්තු මසෙක් කරන්න අරුන්ට සම හිසස් කර ේද හම රරශුග හොඩු වශීග එමෙන් ස් සරහත් දෙක් බොඩු ස්ක්‍රීනු මිෂ්ත බාලායරු හම ඒ තාත හසාසෙක් කරවේ නිද එහෙමම එකහද කංකම ගමෙන් දිවහින් නෙරේ ජෝෂා ෆෝරි හම මේ කුරියෙන් වෙත්තාක දිරවා ආදා කුරුමට්ටක අමෙන්ගේ හම මිනිස්ට්‍රීන් හම කුරෙන් හුරි හුරි හම සැක්කත කරන්න හෙම හම කුරියෙන් වෙත්තාක තිකම හම වර බොඩ අමෙන් හම බාර අලාන දෙන් හම තිදෙන්නේ විහෙන් කොන් ගොතකුන්තෝ ප්‍රොජෙක්ටර් දීගෙන් තොන්නුනේ එහෙනි

0: දවත රිෆයි මෙහා බේෆරුන් වැඩැන් මෙහාර මෙ වනේ හාම ජීවිඩැන්ෆා දෙන් කුඩු කුඩ ඉර කොලෙක තෙරේග රයිසෝල් ජම් හොරයාග දෙ කඹලුන් මි මාදම වෙද වැඩැන්න වානි වෙද වැඩැත් මායකේග රස්මියත් ෆෙෂිකෙන් දානි මේ කීර්ත කුරාණා බෙහ කවමි මර්කසුන් කුරියම් මි ගෙන්දියා කීර්ත කුරවන් කියුංග තිරිස් අපණ කවමි මුබාරා මි ෆහර් මි ගෙන්දවුනි බයිකහලා මි බදල් තකාවස් එකේග මිගේ කුරියා ඛිලාෆ මි ෆහර් මි තෆාත බදල් තකේ මි මුබාරාත ගෙනෙයිෆ වේ මි ගොතුන් මි මුබාරා ෆෙෂුම ගොතුන් බේපුණු රස්මියාතුන් අල්ගුන් මෙන්න ekan ami enki ken gos pave ate
1: muria dr mohammad
0: mi rasmiyat pesh mottaka ami hamaro rajya gerai so jamhoriya ke te kabalon ami malama mi vedweda ate malama vedwedaen e te kabalon ishind weda at mohammad jiffa gondi kola hame bihar me wedanna wani den hama kudu kudu er kolige tereka kirte korwan ge muriti ayatakon ami rasmiyat peshigen daane mirege mi rasmiyate kimi vara khas vara sharaf fer rasmiyate kert korwan kiyung ge tirisapana kahumi gurwa mubaratuge nimum ge rasmiyate mi mubaratun vanavane tiya emha sharaf fer baverinna inama hadani fila adi hadani dun denuge rasmiyate mi rasmiyate ki

එක් මිදෙන්නේ කංකම් ගොමච්ච බලාප මුබාරාතුගේ කංකම් ඉතුරු වර බොඩති බදල්තකේ මෙවනි ගෙනේ මේ බදල්ගේ නතිජාගේ ගොතුන් කුර්ආන් කියොම්ගේ ගෞමි මුබාරාත ඉවුලන් කුර්මායකුග තින් හාස් ෆරාතකු මුබාරාතුක බෑරුවන් හොෂේල් මේගේ කුරීග මුබාරාතුක බෑරුවෙනි ගෑගණක අස්සතේකෙන් හදරි වරන මිහාරු තින් හාස් දරිවරන බෑරුවේ අදි මිකමුග මිහාතන මි නතිජා ෆාලු කුර්මහ මෙන් ඈරුග අලුගණ මියහරුග එම්මේ ෂකුවයිගේ ගොතුක මුබාරාත බෙගොතුන් ලිබිෆෙන් නුවේ එම්මේ කමෙ ෆියවා ඒ බය ෆරායතකුන් හුසේලි කීවෙගෙන් හෙයියේ ස්කූල්තක බෑරි නුවේවෙනි ස්කූල්තක නමුග එකන් අලුගොන් මේ නිවුලාලි කීවෙගෙන් කන් එකන් එහෙන් බාම්මි ජෙහුනි එකමක එක් මිදෙන්නේ මස්සල අලුගොන් මගේ සමාල්කම වණි ඇස් අලුගොන් මේ එකන් ඉරාත් කරවිය දිරාසා කුරාණන් හොරිහා කුදින්න බෑරිවෙන් ඔන්න ෆුර්සතු මහරුම් නුවානේ ගොතක මිකන් ගෙනවෙනි කිහිනෙත්තෝ අලුගොන් මේ ඉතුරු බලන ඉරාත් කරවියම් හුරිහා කුදින්න හොළුවිගෙන් කොම්මෙ කුජ්ජක වෙස් බෑරුවේ ගොතන් ඔතීමා මි මුබාරාත ඉතුරු ෆුරිහම කැවබ ගෙනවේ ගෞමි මුබාර මි මුබාරාත කිමි එන් කමු මි වකි අදදක වකි බයක් ඉක්තියාර කරා කුදින්න ඔතීමා බය ෆාරුග ආයිලි සබ කට්ටකස් බය මිහම් බෑන් මන්නෝ මි වෙන ආයිලියාගේ කුජ්ජක ෆුර්සත් දෙන් එකොත වෙෆේ බොහරි එහෙම වේ අලගොන් මෙහෙම මිදෙන්නේවි මෙහාර කොම්ම කුජ්ජකස් අමිල්ල බෑරුවේ බෙලෙනවරියා එනගේ දරිෆුල් බෑර කුරෙවේ එහෙමමු තිම් මරහලයක බයි ලකෝමි ගොතු මුබාරක් කුරියද්දා ගොයිත්ත බලාපා අලගොන් මෙන් මෙවැනි ඔඩිෂන් මරහලයි සෙමි ෆයිනල් මරහලයි අදි ෆයිනල් බුර කණේලෙ ෆෙහම් සවමු රාජ්‍යගේ හුරිහා හිසාබෙගේ තිබි එම්මෙ මොලිත කුදින් ෆුරේනිගේ මියන්නනි ගෞමි මුබාරත එහෙමි මලගොන් දෙකේ ගොතුක මී වර රංගල බදලෙ එහෙන්නුනේ මේ වාගතකි ස්කූල්ත මීගතරේ මාබොඩ ඉන්වෝල් කුරීමස් මේ වාගතකි මහෙන් ආදු ස්කූල්ගේ මුල් නිසම් එකම හුට්ටි ෆොන් නැ බෙජේ ස්කූල්තක වර බොඩ දති වේන් ඒතු හගී ගරු මී දන්නවනි ස්කූල්තක දති වේ කුදින් ගෙනවමා ලුමා ටීචරු එකම බරෝසා වමා මීන් ඔස වරක් ගින කංකමුගේ මුල් ස්කූල් සිස්ටම් ඔන්නනේ අමාස් වෙෆ එකම හැම සවබු වර බොඩ ති දති තමේ දුවරි වේ එහෙනම්ස් අගුණ මිතාග ෆාකොල් දම් බේනුවේ මිහාරු මේ බදල එකුග ස්කූල්තුග තෙරෙග කුරුවන් ගෙලම ෆෙතුරුම කෙවෙ සුරහෙන්න ස්කූල්තකුන් අල්හම්දුලිල්ලාහ වර රංගල ගුරුවන් කියොම කන්ත එබ ගෙන්දේ මියා ස්කූල්තුග පූල්තන් ඔය අමිල්ල මුබාරායත්තන් ඔය ආදි කවුන්සිල්තකුන් රජරසුග මුබාරායත්ත බාව්වා අතොල්තුග මුබාරායන් එබ බාව්වා එහෙමෙම රජරසුග වර රංගල මිහාර මිකන් තරුතීප ෆෙ ගොත බලායරුග එම්මෙනන් හොළුවිගෙන් වකි බයකු එකම ಹಾಸ ನುಕುರೆ ಎಮ್ಮೆನ ಹುಳುವಿಗೆಂ ವಾ ಮುಬಾರತ್ತಿಗೆ ಗೊತ್ತು ಗೌಮಿ ಮುಬಾರೆಂ ಒತ್ತುಂ ಏಯಿ ಹಗೆಗತುಗೆ ಎಮ್ಮೆ ಫೈದಾ ಹೊರಗೆ ಕಮ ಆಗೋ ದೆಕ್ಕೇನಿ ಸ್ಕೂಲ್ ತಕವೆಸ್ ಮಿಕಮ್ಗೆ ಸಬಬ ಮರ ಬಡ ಫಸೆ ಹೇವೆಗೆಂ ದಿಯೆ ಸ್ಕೂಲ್ ತೋಗೆ ಎತೆರೆಗೆ ಮುಬಾರತ್ತ ಎಮಿಹುಂಗೆ ಕಡ ಮಿ ಕಲಂಡ್ರ ಮಿಕಂ ಕಮ ಬದಯಂ ಕುರೆಂ ಎಬ ಗೆಂದೆ ಗೌಮಿ ಮುಬಾರೆ ಕುದಿನ್ನ ಫಸೆ ಹೇವಾನ ಗೊತ್ತುಕ ಅಳುಗೊಂಡ ಮಂಗೆ ಇಂತಿಜಾಮ್ ಕರೋ ಮಿದನೆ ಕುರಿಗ ರಾಜ್ಯಗ ಸ್ಕೂಲ್ ತೋಗೆ ಮುಬಾರತ್ತಿಂ ಒಯ್ ಎಡ್ಯುಕೇಶನ್ ಮಿನಿಸ್ಟ್ರಿಂ ಇಂತಿಜಾಮ್ ಕರ ಮುಬಾರತ್ತೆ ಎನ್ನಮೆಸ್ ಕುರಿಗೆ ಕೊಮ್ಮೆವೆಸ್ ದೋಸವರೆಗ್ಗ ಎ ಮುಬಾರೆಂ ಉವಾಲಿವಿಗೆ ದಿಯ ಎ ಮುಬಾರೆಂ ಏರುಗ ಬಾವ ಮುಂದಿಯೇ ಸ್ಕೂಲ್ ತಕ ಫಸೇಹವಾಗುತ್ತ ಸ್ಕೂಲ್ ತೋಗೆ ಎಕಡೆಮಿ ಕ್ಯಾಲೆಂಡರ್ ಬಲಾ ಫಸೇಹವಾನ್ ಗೊತ್ತಕ ಎ ಮುಬಾರೆಂ ಉಯಿಗೆ ದಿಯಾಮ ಗೌಮಿ ಮುಬಾರಾತುಗೆ ತೆರೆ ಎಬ ಆಸ್ ವದೆ ಗೌಮಿ ಮುಬಾರಾತುಗೆ ಅಸ್ಲು ಹೈಸಿಯತ್ ಏಗ ಸೌಬು ಅಸರು ಕೊಗ್ಗೆ ದಿಯೇ ಗೌಮಿ ಮುಬಾರೆ ವೆಗೆನ್ ದಿಯೇ ಸ್ಕೂಲ್ ತಗ ಮುಬಾರಾತಕ එකම හගීගතුක ගෞමි මුබාරතකි මුල ගෞමි හොළුවෙන් කුරිය ගෙන් දෙවෙන මුබාරතක වාංජේන අවගොණ ෆෙන්න ගොතුක එන්නමස් මිකම බෙහ ගොතුන් අවගොණ මිදෙන්නෙමින් සමාල්කම ඇස්වවා කම කන්තතක එබොර එකන් අවගොණ මෙන් දිරස කුරාන ඉරාද කුර වියම් දරි වරුන්නන් වත බෑරව ෆරායත්තක එම්මෙ ෆසීහක එව්ස් හුරහෙන් නැති වකි මීහක එන බෑවරි කුරන් ජෙහේනේ නුවත බෑර නුකුරුමගේ ෆුර්සත එවස් මියක නොන්නන ගොතෙක් මච්ච එකුජා අමිල්ල බෑරුම හුළුයි ෆොන්න ඔතුම ඉරාද කරවිය හුරහෙන් නාන්නන ගොත එහෙන් කන්තත්ත අලගොන් මෙන් මුරාජා කුරන් ජෙහ කැමවතිය එකන් අවගොන් බයාන ඉරාද කරවිය මි මුබාර මිහා ෆුරිහමුක මිෆාර බේවිගෙන් දී හගීගතුගේ වර තර්තිබ මිෆාර මුබාර අලගොන් වර බඩ ශුකුර දන්නව කීර්ත කුරාන බේ ගෞමි මර්කස්ගේ මැනේජ්මන්ට් මිකමගේ ඉස්රෙ තිබ්බේ හුරයා බේ ෆොන්න ಅದಿ ಟೆಕ್ನಾಲಜಿ ಗಾಲಿ ವಕಿ ಪೋರ್ಟಲ್ ಗೆ ತೆರೆ ಇಜತಿ ರೈಸು ಜುಮ್ಹೂರಿಯಾಗೆ ಸಿಯಾಸತ ಎಗ್ಗುತ್ತೆ ಫುರತಮ ದಿವರಾಜ್ಯ ಗೌಮ್ ಮುಬಾರೆ ಬೇವಿಗೆ ಮಿದಿಯೈ ವರ ಬೊಡ ಅಲ್ಗೊಂಡ ಮೇ ಉಫಾ ಕೊರಂಜೆ ಕಮೇ ಮಾರ್ಕ್ಸ್ ದೇಕಸ್ ದೇಮೆ ಫಂಡಿಯಾರ್ ವಿದ್ಯಾಳಯ ಕಂಬೋಡ ಹಾಕನ್ನು ಜೇನ್ ಬಟನ್ ಕ ಫಿತ್ತಾಲಿಯ ದೇಂಜೆ ಮಾರ್ಕ್ಸ್ ದೇವಿಗೆ ಎದನಿ

0: උදේ කුදේ ජසීරා රත්තකුගේ හිමේ වෑරෝලිත කියාදෙනි දිවෙහිගේ قديمي تاريخ ඒ تاريخ කියාදෙනි ඉස්වැදිය දරිකුලතක අහුල්වරින්ගේ ෆහුරුවරි මාසි ඉක්මතරි රසස් කලොන්නා මි ෆස්කනුගේ කරාම හිමායේ කුර්මට්ටක ඒබේ ෆ්ලුන්ගේ හය කුර්බාන් කුරප්වා අල්ගොන් මින්ගේ මියතු උජාලා කොද්දෙව්වි කෞමී බතලුන්ගේ වාහකත තියවඩෑ ගන්නවනි තාරීඛ්ගේ ෆුම්මිනුගා ෆේෆාවා අගුහුරි හඳාන්තකුම් ෆුරිගින්වා එවේලා සමාන දිවෙහි තාරීඛ්ගේ රං සොෆාතකුගේ තෙරිය
1: එවේලා

0: පොළුබරුකො හාද රීති රෑවරකේ මියදති කියනි.
1: අහා දොංකොයා මිසාබං අන්නක් කියනගුණි.
0: මා දුරන් අඩුවේ හොළුබාරුකොයි රෑවරු කියාඩු. අඩුවන්න දිම ෆාහග කොක්ගෙන් අහර මිසාබන් මියයි. කීවේ තොමියදු මශන් අංගාවෙස් නුලා වලවදගෙන් තිවුලෙනි.
1: මියදු අයි අමුදකුම් බල බන්නාක බස්නෝ. අලිබෙයියා ගියන් අවමුග වල වදලි. අමාබොන ෆිගෝ තිරුත්ත දොරුග කාශහුරුත්ව බල්ලන් අන්නන් ඔලේ වාහක. අමා බලිවෙවුලේති හිතන්ගෙරි මිසාබන් ආදෙවුණීම. මිදිම වලුගොහුර රුත්ත දොර බදදානීය.
0: හොළුබාර කොයි ඇඟේත. කොයි රෑවරු කියාඩු අහන් දුංගෑසගේ සකීනායා. ගමරියතු වෙස්සේ බහුරි මිතා හේලි ෆෂුග අඩුවහන්.
1: ඒ වර භාරත මර රෑවරුම කියුණි.
0: හොළුබාර කොය හිතුම් වර මඩුන්ත රෑවරති කියනි. දෙංකි තම්මෙ මඩුන් කියස් මිරශුවන් හෙකුදින්ත ති අඩුවහන් අන්නාන්. බඳි කිවුමා රෑවරා ෆරිහි කිවුමන් අහරෙන්නකන් හියෙන්නුවේ මුලි උතුරුගා වෙස් වකි තියවුරෙන් කුලදාන මිහකු හුන්නාන හෙන. රෑවර ෆරිස්ස රඟල ෆරිතයි ෆතිහුරි.
1: එයි මගේ මාම පරාත් පස්සෙ හොරි කමේ. දොංකය කී කොරන් අහරෙන් හොදන් තියයි කමකුත.
0: බර බොඩු කමකු. එකනි නුවාවර කමෙක්ග හිතරි කමෙන් හෝදාලම් වෙග.
1: කිහාවරගේ කමෙන් අනෙක්කා.
0: අමාබුණ ෆි ගෝති වලු දිය හික්ක. ම එකෙන්ජන් නුවා නැති මශන් එහිතෙරි කමෙක් දේතෝ. මෛරේනම් වල හොළුබාරු කොයි මශ ෆෙන්නගා දෙෙන් හුරෙදි.
1: තිකම් වෙදාන ගා හැබිම තිකම උලම එකමොකොපි කාරිකොලු ගියල් ලාප දෙවේඩි.
0: කාශිත කීලි ජහලා ගොජ්ජහල ඒරුම් මවෙ සිෆෑ දේන.
1: කොබ මගෙන බලි මියොති.
2: දරිෆුලා කොන්තාකු තිවුලෙන්නේ වලක්කො සෑස් කොන්තාක දියයි හාද වරක දරිෆුළු හෝදෑෆීමේ.
1: දොංකොය බොනගෙන් එගේ වලු දිය හික්කන් දියයි. මම්ම කිකොරා ශවාහරෙන් හෝදි.
2: දරිෆුළු ගාතු වර බොඩුවාහකෙ දක්නම් වෙගෙන් දරිෆුළන් එගෙන්චහෙ කමෙවීම. දරිෆුලා මම්ම මියතු මි දක්කන් උලේ වාහකයකි මීන් දුවහකු එවස් මීහිගෙ ගාතුග බුණි වාහකෙන් නූ. අදි දරිෆුළු වෙස් එකකු ගාතුග වෙස් මිවාහක දක්කෑගෙන් නොවාන්.
1: කොම්බහකෙත්ත මම්මා තිහා සිරරුන් දක්කන් තිවරණි කොන්කමෙක්ගේ වාහකය.
2: මීග එතන් අහරෙක්ගෙ කුරීගෙ කමේ. මියදු මිගවමුග තක්තුග එන්නෙවි රස්කිෆානු

0: ඔය කොම්විස්තුම එක්ක.
1: හිතම් මෙරණි මාදමා වාණි ගොතක.
0: මාදමා කියන වාණි?
1: ආලේ රිමන් මිහාව හඳන්නේ තුනි.
0: ආ

0: ඇය දරින්ගේ රුහුන් නැති එහෙම් මිහකක් දිනවකී එයි දිවිරාජ්‍යයේ ගොයි ගානෝනි හොනිගණුගේ දශුන් කුරවෙන කමෙ නො හැම යාකි වසියතුම් බය දිනුන් ඒග මාණෙකි තිමා මරෝම ෆොහ තිමාග මුදලුම් බය එහෙම් මිහකක් දිනු දෙම්මෙ එ විදාළුයි ෆදෙන් එන බලා බෙලෙහෙට්ටි කුජ්ජක වසියතුම් බය දෙවිදාණ එහෙන්න මෙස් වසියතුම් දෙවේණි මුදලුගේ තිම්බෑකොළ එබ්බය වරෙ ගින නුවා ෆදෙන් ඒ මුදලුගේ තිම්බෑක තිම්බයා හැමිය දාන්දෙන් දරින්ගේ රුහුමෙන් නැතිවෙස් වසිය තුන් ඒ කුජ්ජක වකි මුදලෙ ලිබේන කමුග පප්පේක දුනියේග කණ්ඩේලිදාන්
1: සවඩ
2: මෙහාර සිස්වා ගනෙන් අදි සවයන් ෆෙදිජි නාවන හේදෙන් ගුණ කුජ්ජ මිසාර කරවන ලදී බප්ප අන්තුන දේ මම්ම දේ නාවන ගේ හිම් කිදි කියා ගතන් හනස් කොඩ වේ දොම් දේ කා දෙන් ගුණ කුජ්ජ ස්කාප මි කියනි මේ නාවන දෙන් එකම දෙන් නොනත බොනම නැති එන්න ප්‍රොක්ලේර ගංගුරණි එහෙම දෙන් නාවන සිංහම ජීහෙ තම දෙන් දීනි ගතන් ටිකන්
0: එහෙන් කියමකුන්න මසලෙන්න එකමක ඒ දරිෆුල ඔළුවාලේ ඔන්න කමෙක් කමුග වෙගෙන් එන්නවාන් දෙහම මිසාලක කාෆ බොඩ දෑත බොඩු බේව කියා මීහුන් ඔලෙදාන් එකම එපද මීහුන්නා තිමායා ගෑත්තිමාග කමුග ගොතුන් එ ශරුවී මින්ගඩු තෙරේග ඉන්න ගොළුම මී ගොළුන් ඇකම අලුගුණම බලාගෙන එන්නවාන් මිසාලක අලුගුණමෙන්ගේ අලුගුණු බලා බොඩුකුරි ෆිරිහෙන් කුජ්ජේ ඒන අලුගුණ මී ඒනය මී ආයිලා තෙරේග වකිමිහිකව බොඩු දෑත කියා ඒ බොඩු දෑතක මේ බලා බොඩුකුරි කොඩ ෆිරිහෙන් කුජ්ජාගේ අවුර මිසාලක කශ්ෆු කුරුන් ෆද කංකං එපද ගුළුන්ත උපෙදිගෙන්න නාන්නානියේ මිගොත කුජ්ජකු බෙලහෙට්ටොමුගේ සවබකුන්නේ එහෙම එහුරිහා කමක සමාල්කන් දීෆ ඒ ආයිලාගේ මෙම්බර්ක නුවාණිකං කෂවර්කන් හුරුමායකි එහෙන් කුදෙමස් කියා උලේති බයි ෆාර් බප්ප මම්ම කියුමකුන් අලුගඬ කෙහෙන්න වේග ගෝහෙ ගන්න හෙන්න
1: ලෝබින් නුවත ගෑක් කමෙ උපෙදුමුගේ නතීජාගේ ගොතුන් බප්ප කාෆ මාම බොඩු දෑත මිසාලක ඒගොත කියමන් දියමක් වෙස් කාල වස්සලෙන් යකෝ නොෆෙන එහෙම ගෑක එහෙන්න මෙස් ඒ කුජ්ජන් එගෙන් ජෙහෙන ඒ හගීගේ බප්ප නූංක හගීගේ මම්ම නූංක හගීගේ බොඩු දෑත නූංකන් එකංකන් එගේ හාලතුග මීහකම් මම්ම නොත බප්ප නොත බොඩු දෑත ගොත මුඛාතව කුරුමකෝන් ඒග අනින් හෙන් ශරුවි ගොතුන් දෙන්නේ ඒ ලෝබින් වත එහතරාමුගේ ගොතුන් කී කියුමක් කම බෙදෙන්න අල්ලාහ
2: රංගල
1: සාහ වැඩෑම දෙත්ත බර බොර ශුක්‍රයා ගුලාල් දෙබ්බේ තේගේ තෝලි වාකි වේදාන ඔල්මන ගුලෙ මෙනි ضرورت සමදකන් ضرورت
3: وعليكم السلام
1: කේන තෝ හාල් දහවල්
3: අල්හම්දුලිල්ලා
1: රංගල් කොබත සුවාල කි ضرورت
3: ය සුවාල කි මි උමුරුන් දුවස් වේ මේ හුන් නද සුවාල මෙ අදස් කුවා
1: කි ආද විදාන
3: උමුරුන් දුවස් වේ මේ හුන් කල නේ අනේ හුරෙන් මෙපි ජහා නා ජහා කෙන් මේ
1: හුන්
3: බරි
1: අද මේ ඔසුරෙක්ගේ සබබුන් මේ එකන් එකතන් ඒ දිමාව නිදොත් එහෙම්වීම මේ අනෙකෙන් සාෆ් කොල්ලාගෙන් කෙවමා බුයිම එකන්කන් කුරවේන ගොතක උඳගුලෙන් එකමුග නෙක්කම වනී නම ඒම් රඟලු ගොතකන් එකම් වාන එහෙනම් වෙස් මේ මීහාගේ බලීගේ හාලතු උන්න ගොතුන් කාන් කොම්මෙ ෆාරකු මේ නෙපි බදල් කුරුමකි ඒ ෆසේහකමක ෆාරිග නුවෙදාන එසද හාලතු ගොසුරු වෙරියක ehalatu ke umaki mana kamennu ei alukamuge gotum balar misalaka namad kurun kala kankamuga ves mi egota misalaka kodakam devi devi hunna miha avad misalaka ena nepi ge ehi terikama ekkon mi namad gotu anumum wudu saaf tahiru gem wudu kogge elmer vidal wani den ege fahun tiki jehmun diya kamuga ves namad kuriye gen deven hema ehalatu ge balukam ves ada kurve hem vejje ya ke ಮಾಬುಯಿ ಮುಗೆ ಕಂಕಂ ವೆಸ್ ಐ ಎ ಹಾಲತು ಕುರ ವಿದಾನೆ ಮಿಹಾಗೆ ಬಲಿ ಹಾಲ ಆರಿಯಾ ಕುರ್ಮಾಯಕು
4: ಸಾ ವಡಾ ಇತರ ಸವಾಲ ದೇಬೆತ್ತು ಆ ವಿದಾಳು ಕೊನ್ ಸವಾಲ
3: ನೀ ಅದಿ ಎಕಲ ಮಿ ಅನೆ ಅಂಗೆಲೋಂ ಬಸ್ ಹತ್ತಿರಿ ವೆಗನ್ ಗಿನ ದುಸ್ ವೆಕ ಫನರ ಫನರ ದುಹಾವುರ್ ಗಿನವಿ ಮ ನಮಾದ್ ಕುರು ರಂಗಳು ಅನೆ ದೆನ್ ಮಿಸಾಲಕ ವುಗು ಕೊಕ್ಕೊ ಹುತ್ತವೆಸ್ ಎ ಅನ್ನನ್
4: ಯಾ
3: eden kon kare bulu sahaba anto se
4: sembla se
3: salta bulu ko gen es ama mi minuku tana ne kutian ebota en abad ginen di en wanya es bulu sahaba anto
4: ah inga
0: mer sawal ga mer sawal ki emi hege period ga muddato digu gen diye den digu gen diuma ekuga ei amo ko period wa muddato vore nuata figuri go to mazhab tawga mi period ga muddato kamuga mi bayankura mingana vore ituru gen diama den mi na leam mi keni istihadoge le ki ei period ge le nun kama vaati istihado ya ki namaz kurang beje ehma namaz kurumatta ka komme namadaka ena mi aisfahuri le vijiyam ehuga saaf kollani efaden saaf kolla fa itura gaaga le nu heke faden fotigande nu tenu misgutaka e bandu kollagen ena wulu kur fashani ehma egota e saaf kolla hadagen den ena namada tayyar velam vegen e le iturang aisves mulik gaaga ungulgen nu daafa den ena amal kofa den wulu kur fashima ege fahun ena e jaha fahun ne chaka mikomme swaraka le kole fede mundiye kamuga vinama sirad kore viya ege sababun enage puluaka asare nukuran ehnamas ilmering ehalatuga irshad devwa fahunani efadein komme puluaka ekwes e en namad kurma maniki e wagutegga ene kuran jehfa en namade e puluaki kureweni den ituru namad wagutaka hamia enage pulu demi kuri kamaka ena balagenne nuwbane
4: sabadam zurut
3: algunda chakku wan igota misalaka ekka mumu kokko mutana mes esaf kokgen mumu kokko mutana no es no hen nune mumu kokgen fahana nikume damas e sahanu ane
4: hitan
0: merendato ad sheikh kirta egota den hitan narwa mi halategge sababum balikamegge sababukum miha kurmati vikame am halatenno ehme mirad kurviya ei algunmenna allah subhanahu wa taala maaf tibwa kankumge terege kange wani ema figu fettauga hama mazhab tauga ilmeringe wani algun menna egota irshado tebaf
4: sahwa dam deto
3: sahwa
4: bar bar shukriya zurat baki wadana inge to dal me tiktok un defa anka sawal tiktok sawal ki rodam ho rod do hegga le hadiya kurumaki kon kahala kametto dine goto dr rizar keto sha bidalgan
1: ade mi rodyan hore ami le hatia kurum mon roda gille ne to nuwata nuunto e elmoringe meduga khilaf ufedifa wa kamek kamak bebe kalam vidalwani mi roden nu gille ne ei hashiganduge eteria etche dani enu hashigandu etche berwani em vima ka roden nu gille ne tenames ehin bai elmoring vidalwani mi kawaje hunwata hijama je humuge abe gotun warid wegen fa a hadise ga mi ane hijama jahami ha ya jehewe mi ha ge rod gelle wahaka erwaatu ganna tiwe eria kofa rod gelle ne kaman ya gyas kofa le de mi ha ge rod gelle ne kama ebe fulun deke wadannoni de masala ga elmering medu ga khilafen otuma ekuga mi boda rakka teri gote kama fennani roda mo dual ekan nukovve to belun den ehin halate vejjeya et edwa hogge me le dinu maffa hoga me roda gado koru e rakka teri gote kama fennani den e halatu ga roda gelleni ekī veto e ama ilmurin ge meduga khilaf ta ke ves sababa behe gotun huri be kalon vidal vefani le dinum ge sabun ashi gananna balikash kamegge sababun va kamegge gotuga ehem vimar roda veriyan ekan nukuruma nuata ivar deve kamaka nuani ge ema rakkateri gotel ilmurin ge meduga khilafen ek kame be kalon dekwada nuganna va roda gelle kamegge gotuga ane be kalon roda gelle kame gotuga vidal
4: sagadam fikam ummid kuran ingeta tiktok on hama adosam tibbe fur tibbe hun tigendone kudu kudu break up fas tibbe furna halmen badal kodan tibbe furna ke halmen puri adar mire halmen ge program ga tibbe furonge sawal ta ka jawab de mataka dini ilme tibbe furna dr ali zahir egitun sheikh hussein abdul said tibbe furna ba tibbe kudu ira kofla tibbe na badal kodan insar kura bat
5: sida mago ilmi nurung hittang aro kurwa deduniyege baajverikama magu dakkaade
6: tulaheo futunteri ufaver dirulmaka rasta fahikotte
5: ummidu aakoddi ekaniverikam filuade
6: divehrajjege adu
5: engha 40 ke 40 9 kilohertz medium wave
6: 89 megahertz fm band

0: ගොතුන් රක්කාතෙරිකුරන් ජෙහේ මස්ලහතකින් එකමුග ඔතුමුගේ සබෝ එන්විම අරුන් දෙකේ ගොතුග කෝටුක රජස්වී කුරුමකී ම කොම්මෙන් කුරන් ජෙහේන කමේ මේ එයි අදි වාජිබ් කමෙක්ගේ දරජය වෙසකන් අම දියුන් එයේ කශීගෙන් වා කමෙ ෆිගුහෙල්මරි විදාළුව නිමාලා යතිම්මුළු වාජිබිල්ලා බිහි ෆහෝ වාජිබ් එ කමෙක් කොග්ගෙන් නෝනීයා වාජිබෙ ෆුරිහම නුකොරවේ කන්තක්කුරුම් වාජිබවාන් එහෙම යසූල බලා එරුග මේ ශරුයි කෑවෙනිත රජස්වී නුකුරාකම වනී නම ඒ කෑවෙනිතකුගේ සවබුන් රක්කාතෙල් කුරන්ජයේ මස්ලහත ගෙල්ලිගෙන් දාන අදි මුලි නිසාම ඔළුම් බොළුම්වෙ කෑවෙන කුරි මීහෙන් නුම්මිහෙන් නේංගි අදි කෑවෙනීගේ බෑවරිවා ෆරාත්තකුගේ හක්ගුත ගෙල්ලි අදි දරින් ලිබිජ්ජකම වනීනම එදරින්ගේ හක්ගුත ගෙල්ලි පෑවරු ෆසාදතන් ඒක තෙරෙන් උපෙදිගෙන් දාන කෑවෙන රජස්වී නුකුරාකම වනිනම දෙයින් කෑවෙන් ශරුයි හමතක බලාරුග කෑවෙනි රජස්වී කුරුමකී එයි මිදෙන්නෙවි හමෙන් එක්කම එක්කම වියස් කෑවෙනීගේ රුකුන්තන් හම විජ්ජකම වනීනම ශරුයි ගොතුන් කෑවෙන්ය සහවු මට්ටකා බේනුම්වා රුකුන්ත ෆුරිහම කොෆ්ෆිකම වනීනම ඒ කෑවෙන්ය සහව නිල්මරින් රුකුන්තන් අසාසිකංකමු ගොතුග මිසාලක කෑවෙන කුරා දෙමීහ කුරුමා කෑවෙනි අංහි කුජ්ජාගේ වලීවරයාගේ ඉසුන ඔතුමා හැකිවරින් තිබුන් ද කංකං ෆුරිහම වෙගෙන් අදි දෙෆරාතුගේ රුහුන් එකමුග ඔවකින් කොරවේ කෑවෙන්ජ වෙජ්ජ කෑවෙන සහවන් හෙනමස් රජස්වී කුරුමකී ඒ අල්ගුණු කබුල් කුරා ගොතුග අදි අම්දුම් මේ සමානුග හම කොම්මැන් ලාසිමුකම්
1: අද මේ ටික්ටොක් ගෙත මේ අඩවසන් තේ බේ ෆ්ලොන් මේ සුවල් ෆොන බේ ෆ්ලොන් හම හුන්නවණ කො මේ කුරණි අනකස් ටික්ටොක් සුවල් ආල් මේ කුරේ ගෙන්දාන මේ අලුගණ්ඩ ඉපාල ඔන්නනි ඉමාමා අල්ලාහ් අක්බර් කියා කීම රා ෆාළු වීමේ මේ අන මාමම හරකයක් කරන් ජෙහෙන මේ තෙදෙත්තෝ
2: ෂේඛ් ඉමාම් මිහාගේ තක්බීරුගේ අඩු නිමුණීම දෙ මාමෝමොන් අනේ මේ හරකෑ කුරන් ෆෂන් වේ ඉංගෙතු ඉමාමායා එවරත් දියුම් නුවත ඉමාමායා වොර කුරින් ගොස් එකමුග වනීනම ඒග එබොහුරි මේ ශරුවී ගොතුන් එකන් අලගුණ මෙන්න මනායිෆා මේ එම ෆුරතම සුවාල්ග ශයාලි ජාහිරු එකම ඉශාරක් කුරෙවි ඒ දෙන් වකි රා ෆාළුවුමෙ නූමෙගේ වාහකේ එහෙන් ෆිගුහ ෆිත්තවග ලියෆෙන් නාදේ ඒකම කොළගොඩ ಹೀವಾಗುತಂ ಫಹರುಗು ವಿದಾನ ಬೇಫುಳಕು ಬುಣಿದ ದೇನ್ ಅಲ್ಲಾಹ್ ಅಕ್ಬರ್ ಕಿಯಾರ್ ಎಮ್ಮೆ ಫಹುಂ ಕಿಯಾ ಅಡಕಿ ಎಮ್ಮೆ ಫಹುಂ ಅಣ್ಣ ಅಡಕಿ ಎಯ್ ರಾಗೆ ಅಡುಕಮ ವೀಮ ರಾ ಫಾಳು ವೀಮ ದೆನ್ ಹರಕಾ ಕುರಾಶೆ ಎಯ್ ಕಿಯಾ ದೇವಿ ಫಾವಾ ಗುಯ್ಕಣ್ಣೆಂಗೆ ಎಹನ್ನ ಮಸ್ಮಿಗ ಅಸ್ಲಕಿ ಇಮಾಮ್ ಮಿಹ ತಕ್ಬೀರ್ ಕಿಯಾ ನಿಮುನೀಮ ದೆನ್ ಹಿಸಾಬಂ ಫೆಶಿಗೆಂ ಅಳುಗಣಮೆಂ ದೆನ್ ರುಕುನಾ ಹಮಿಯ ದಿಯುಮಟ್ಟಕಾ ಇಮಾಮ್ ಮಿಹ ಎವ್ವರ ಲಸ್ಕೊಂ ಅಳುಗಣಮೆಂಗೆ ಹರಕಾ ಹುನ್ನಮಾಣಿ ಇಮಾಮ್ ಮಿಹಯ ಎವ್ವರ ಕಣ್ಣೂಂ ಅದಿಮಾಮ್ ಹೆವರೆ ಕುರಿಯ ಕೊಂಡೆ ನೋ
1: ಅವಳು ಮೇಡಮ್ ಮಿಹಾರ್ ಮೀ ಬೇಫ ಗುಳ ಮಿಹರಿ ಹಬೀಬಾ ಸಾಮಾನ್ಯ ಹಬೀಬಾ ಹಬೀಬಾ ಕೀನೆ ಹಾಲೋ ಹಾಲ್ ಹೀವನ್ ಅವಳು ಕ್ಯಾರಿಗೆ
3: ಹಬೀಬಾ
1: ಬಿದಾಳು ಕೊಬಸ್ ವಾಲಕ್ಕೆ ಮಸಾಲೆಯನ್ನು ಕುರಿಯಗೆಂದ
0: අනේ එච්ච දන්නවා කරන්න ඒගේ දෙන්නම මේ ගෝස් කමෙන් එක දෙවිගින් වාහනෙන් හියෙන්නව ඒ අනෙන් බිරුවරි කමෙන් නොතන රක්කාතරි කමේ මේ ඉහසාස් නුවඥායක නෙක්දෙන් අනේ හදිස්තක මල්ගොමෙන් එගෙන හුවෆෙනෙ ෆෙනි ජමල් කුරම් විගුවේ රංගලු හුවෆෙනෙ ෆෙනි ජමානේ මෙ බේනුම්වා කාල කමෙන් නොත හිංහම ජෙහේ කමෙන් නොත උසාවරි කමේ එකහල හුවෆෙනෙ ෆෙනි ජෙයා ඒන අය ඉඛලාස් තරනවත එනගෙන් මේ ගෑම් මිහුන් කාරීග ඒවාහක දෙක්කොන් ඒ මස්සලෙන්නු දෙන් එන්නම මේ බිරුවරි කහල කමෙන් ඒ දැන් අලවනක ආබොඩ කන්න මිසාක වෙට්ටෙන් උලනීතෝ උදුහෙම්මුන් නොත බිරුවරි එකමුග නොත නොරක්කාතරි කමෙන් නොත මේ කම්බොඩුවා කහල කමෙන් ඒ හොවෆෙනු උලේකම වනී නම එපද හාලෙත් තකුග අමල් කුරම් විග රසූලා සල්ලල්ලාහ් අලයිහි වසල්ලම දස්කොත් දෙවා ෆොති හේලෙවේ හාවහක අවුසු කියා ෆරාත තින් ෆාරෆු මෙලා

0: කීරිත කොරුවානකී එම්මෙ මතිවිරිෆොයි
1: එපතු ගවා බයෙන් ආයත්තක සූරැත්ත බාබාලෙව්වේ තපාත් හාදිසාතක සබප්තකා ගොඩගින්
0: එ හාදිසාතක සබප්ත එහුන් තෙරිනා හමේ ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහුගෙ හිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහුගෙරේ දිහකට තිරිහුන් අදී හොනිර දොහුගෙ මෙන්දරු එකෙච්චහායර
0: ಹಮೇಕಣಿ ದಿವೇರಾಜ್ಯ ಗಾಡು
1: ಇಂಹಾ ಸತರ್ಸ್ತ್ಯಕ್ ಸಾಲಿಸ್ ನವೆ ಕಿಲೋ ಹಾಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿ ಹೆನ್ವೆ ಮೆಗಾಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
0: ಇಂತಿಸಾರ್ ಕೊಲ್ಲಪ್ಪ